තියෙන්නේ ඔබලට පුළුවන් ඒ පිළිබඳව හොයන්න පුළුවන් කොහෙන් ඩවුන් කරේ කොහොමද කරන්නේ මේ ව්‍යාපාර කොහොමද කරන්නේ කියලා හොයන්න පුළුවන් නිකම් බොරුවට මේක ඇවිල්ලා මේ සතපල කටේට දීපුවා කියලා පිස්සු වගේ ප්‍රමෙත් ගත වැල්ලෙන්න ගන්න එපා ඒක මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන කාරණාව අනුසල්ලි සුදු කරලා තියෙනවා නම් හරි තස්සයන් නැහැ ඉතින් දැන් මේ ඔයගලගේ ආණ්ඩුවනේ ඔයගලගේ ආණ්ඩුව ගිහින් නඩුවක් දාන්න මට